දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම්, ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ, නැකත් දෝෂ, භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි

නිදාගෙන යලි අවදි වෙන තුරු උතුම් මහා සංඝ රුවනි සරණයි. සදාකාලෙන් සදාකාලිට

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳ සැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදයක් සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල ගුවන්විදුලිය.
2: සුදිල ගුවන්විදුලිය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය.

0: පහදක්වා සේවා පණිවිඩ හා බුදු බැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්සුරු පහේ සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්සුරු 5:55ට තෙරුවන් නමදිමු. පස්සුරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10:00 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5:00 සිට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය සුදුල ගුවන් විදුලිය

0: சுதிலு குவான் விதுலிய
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: ගුවන් විදුලිය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
0: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.
1: සුදිල

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: පෙරහංකඩයක් පූජා කිරීමේ විපාක. මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකඩයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකඩයක් පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලමු කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායු සම්පත් ලැබෙනවා. දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක්, කරදර, බාධක, දද, වන, කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. ඒ වගේම අවි ආයුධ වලින් ඔබට හිංසාවක්, පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. ඒ වගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක්, පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමන තුට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා, කරදර, බාධක, මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණයක්. තව ජීවත්ව ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුنين සිහිපත් කරන්න. ඒ නිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: පුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. විවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
1: අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහෝම සද්ධාවෙන් ධර්මශ්‍රවණයට සූදානම් වෙන දවස. පිඟතුනේ අද අපි කතා කරන්නේ මේ හිතේ ඇතිවෙන ශෝකය, දුක, වේදනාව තුනී කරගන්නේ කොහොමද? ධර්මානුකූලව ගත්තහම අපි හැම දිනාටම ඉපදුනානම් අටලෝ දහමත් එක්ක මේ ලෝකේ ඇතිවන සෑම දේකටම මූණ දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අටලෝ දහම කියන කාරණේ, ලාභාලාභ, නින්දා ප්‍රශංසා, සැප දුක, යස අයස, මේක හැම දිනාටම පොදු ධර්මතාවයක්. මෙන්න මේ ධර්මතාවයත් එක්ක ශෝකේ නැමැති හුල ඉවත් කරගන්නේ කොහොමද කියන කාරණේයි අද අපි මේ ශෝක සල්ලහන කියන සූත්‍ර දේශනාව යටතේ සාකච්ඡා කරන්නේ. ශෝකේ නැමැති හුල ඉවත් කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල මෙලව පරලව ජයගනිමින් උතුම් ධර්මාවබෝධයේ කරාම යන්න මේ ධර්මශ්‍රවණය මේ පින උපකාර වේවා කියලා අපි මුලින්ම ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයිති පස්වෙනි කොටසට අයිති සූත්‍ර දේශනාවක් හැටියටයි. පංචක නිපාතය කියන්නේ කරුණු පහ බැගින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශන ඇතුළත් කොටස. මේ දේශනාවේ නම ශෝක සල්ලහන සූත්‍රය. ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කිරීම ගැන දේශනා කරපු දේශනාව. හැබැයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ බොහෝම ඕරස පුත්‍රයෙක් බවට පත්වෙච්ච නාරද නමැති මහරහතන් වහන්සේ තමයි මේ දේශනාව සිදු කරන්නේ. ඒ කාලේ නාරද කියන මහරහතන් වහන්සේ දා වැඩ සිටියේ පැලලුක් නුවර කුක්කුටාරාම කියන විහාරස්ථානයේ. එදා මේ නාරද මහරහතන් වහන්සේ පැලලුක් නුවර කුක්කුටාරාමේ වැඩවාසය කරන කාලේ මුණ්ඩ කියලා රජ කෙනෙක් හිටියා. ඒ ප්‍රදේශය පාලනය කරපු ප්‍රාදේශීය රජ කෙනෙක් තමයි මුණ්ඩ කියන රජුරු. මේ මුණ්ඩ රජුරවන්ට බොහෝම ප්‍රියමනාප වූ බද්රා නම් දේවියක් හිටියා. මේ රජුරු මේ දේවියට බොහෝම ආදරේ, බොහොම ප්‍රියමනාපයි. හැබැයි හදිස්සියෙම මේ දේවිය මරණයට පත් වෙනවා. ජීවිතේ මරණය කියන්නේ කොයි වෙලේ, කවදා, කොතන, කොයි මොහොතේ අපිට මෝන දෙන්න වෙයිද දන්නේ නැහැ. රජ කෙනෙක් වුණත්, සිටුවරයෙක් වුණත්, මහා ධනවතෙක් වුණත්, සක්විති රජ කෙනෙක් වුණත්, කවුරු වුණත්, කොච්චර ආදරින් දෙන්නේ ජීවත් වුණත් කවුරු හරි ඉස්සර වෙනවා. එදා මුණ්ඩ රජතුමාගේ දේවිය බද්රා කියන දේවිය හදිස්සියෙම මරණයට පත් වුණා. දැන් දේවියගේ ප්‍රියමනාප දේවියගේ මරණය සමගම මේක දරාගන්න බැරි වෙච්ච මුණ්ඩ රජුරෝ අඬනවා, වැළපෙනවා, ඔළුවේ අත් ගහගන්නවා. දැන් රජුරවන්ට රජකමත් අමතකයි, මම රජෙක් නේද කියන එකත් අමතකයි. රජුරෝ කොයි වෙලේ බැලුවත් හඬා වැළපෙමින් බොහෝ දුකසේ මේ බද්රා දේවියගේ ගුණ කිය කියා සිහි කර කර පපුවට ගහගන්නවා, ඔළුවේ අත් ගහගන්නවා, ඉසර ඔළුව තෙමා ගන්නවා. මේ විදිහට රජ්ජුරුව දවල් රෑ දෙකේම අඬනවා, වැළපෙනවා, බද්රා දේවිය ගැනම සිහි කර කර හඬා වැළපෙන්න පටන් ගත්තා. මේම හඬා වැළපිච්ච මේ රජ්ජුරුව තමන්ගේ අමාත්‍යවරයා වෙන පියක කියන මේ අමාත්‍යවරයාට කතා කරලා කියනවා, පියක, බද්රා දේවියගේ ශරීරය තෙල් දෙනක බහා පියනකින් වහලා මට හැමදාම නිතර නිතර මේ දේහයේ දිහා බලාගෙන, අනේ මේ බද්රා දේවිය නේද කියලා ඒ ශරීරය දිහා බලබලා සිහි කර කර මට නිතර දකින්න පුළුවන් විදිහට බොහෝ කාලයක් පවතින විදිහට තෙල් දෙනක බහලන්න කියලා. ඒ කාලේ මේ තෙල් වර්ග තිබිලා තියෙනවා බොහෝ කාලයක්. මේ මිනිහක් වුණත් කුණු වෙන්නේ නැතුව බොහෝ කාලයක් තියාගන්න පුළුවන්. දැන් අද සමහරු සීත කරනවල දාලා තියන්, බොහෝ වෙලාවට මේ අයිස් පෙට්ටිවල දාලා කෙනෙක් මැරුණාට පස්සේ මృత ශරීර බොහෝ කල් තියාගන්න පුළුවන්කම තියෙනවා. සමහර ලාවට ලංකාවේ මේ තත්ත්වෙ ඉච්චර සිදු නොවුනට අපි දකිනවා සමහර වෙලාවට විදේශ රටවල් වල, දැන් ඒ රටවල් වල තමන්ගේ අම්මා තාත්තා හරි මැරුණාට පස්සේ ඒ මృత ශරීරය බාර දුන්නට පස්සේ ඕන් කරන්නේ අයිස් පෙට්ටියක දාලා තියෙනවා. තමන්ට ඒ දෙමව්පියන්ගේ අවසන් කටයුතු සිදු කරන්න තමන්ට කැමති පුළුවන් සමහර ලාවට දවසක් ඒ අය තීරණය කරන සමහලාට දරුවන්ගේ විභාග කටයුතු සමහලාට පිටරට ඉන්න ඥාතීන් ඉන්න පුළුවන් ඒ ඔක්කොම අවසන් වෙලා ඒ අය කියන තව මාස 4කට පස්සේ අසවල් දවසේ තමයි අපි ෆියුනරල් එක කරන්නේ අවසන් කටයුතු කරන්නේ එදාට අන්න දිනයක් දෙනවා ඒ අය ඒ දවසට තමයි දැන් මිනිය සරසලා ඔක්කොම කරලා එදාට මිනි පෙට්ටියේ තියලා සම්පූර්ණ හදලා ගෙනහල්ලා ඒ මල් ශාලාවේ පියාදාහනය කරන තැන දවසක් හෝ වරුවක් හෝ වෙන් කරලා දෙනවා ඥාතීන්ට ඇවිල්ලා ඒ කටයුතු කරලා එදාට තමයි ආදාහනයට දින දෙන්නේ සමහරවිට සල්ලි තියෙන කෙනෙකුට අවුරුද්දකින් දෙකකින් පස්සේ හරි මේ ආදාහන කටයුතු සිදු කරන්න පුළුවන් එතකන් ඒ මිනිය ඒ විදිහටම නරක් නොවි තියාගන්න ඒ අය සීතකරණවල දාලා තියාගෙන තමන් කැමති දවසට ඒ ආදාහන කටයුතු සිදු කරන ස්වභාවයක් ලෝකේ සමහර රටවල අදටත් තියෙනවා එතකොට දැන් මෙතන සිද්ධ වෙන්නේ එහෙම දෙයක් නේ මෙතන රජුරවන්ට දුක දරා ගන්න බැරිකම නිසා බන්දා දේවියගේ අර මැරිච්ච මృత ශරීරයේ ඒ කාලේ විදිහට තෙල් දෙනක තෙල් වලින් සකස් කරපු ශරීරේ නරක් නොවි තියාගන්න පුළුවන් තෙල් දෙනක බහාලා පියනකින් වහලා තියන්න කියන රජුරවන්ට මතක් වෙනකොට ගිහිල්ලා අර පියන ඇරලා බලලා අනේ මේ මගේ දේවිය නේද කියලා අඬලා වැළපිලා ආයෙමත් ඒ දේවියව සිහි කර කර දුක් වෙන්න තමයි රජ්ජුරුව දැන් මේ කටයුත්ත අමාත්‍යවරයාට බාර කරන්නේ. දැන් මේක දුක නැති කරගන්න ක්‍රමයක් නෙමෙයි. නැවත නැවත බල බලා සිහි කර කර අනේ මගේ දේවිය නේද කියලා දේවියගේ ශරීරය දිහා බල බලා හැමදාම දුක් වෙවි ඉන්න ලෑස්ති කරගත්ත කටයුත්ත. දැන් මේ අමාත්‍යවරයා කල්පනා කරා මේක ඉතින් රජ්ජුරුව කියපු නිසා අමාත්‍යවරයා මේ කටයුත්ත ඒ විදිහටම කරා. කරලා පියක කියලා අමාත්‍යවරයා කල්පනා කරා අනේ මේ අපේ රජ්ජුරුව මේ දේවියට කොච්චර ආදරින්ද හිටියේ මේ දේවියගේ හදිසි වියෝව මේ රජ්ජුරුවන්ට දරා ගන්න බැරුවනේ රජ්ජුරුව මේ විදිහට කටයුතු කරන්නේ මේ රජ්ජුරුවන්ගේ හිතේ තියෙන ශෝකේ නැමැති හොල ගලවා ඉවත් කරන්න පුළුවන් සුදුසු භික්ෂුවක් කොහේ හරි වැඩ ඉන්නවද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට තමයි මේ දේ කරන්න පුළුවන් මොකද ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටී ඊට බොහෝ දුර ඈත තමයි සවැත් නූර් ජීතවනේ තිබුණේ ති රජ්ජුරුවන්ව එච්චර දුර ඈතකට තවත් රාජ්‍යයකට අරගෙන යන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ රජ්ජුරුවන්ගේ රාජ්‍ය අවට තිබ්බ ආරාම සෙනසුන්වලම කවුද මේ වෙනකොට වැඩ ඉන්න බොහොම දක්ෂ ධර්මකථික ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේ නමක් ඉදිරියට මේ රජ්ජුරුව එක්කන් ගියොත් අනේ මේ රජ්ජුරුවන්ගේ හිත සංසිඳන බණ ටිකක් අහන්න පුළුවන් නේ කියලා එදා පීක කියන අමාත්‍යවරයා හොඳට සෝදිසි කරලා බැලුවා මේ අවට කොහෙද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඉන්න ආරාම සෙනසුන් තියෙන. අන්න ඒ වෙලාවේ දැනගන්න ලැබුණා පැලලුක් නුවර කුක්කුට ආරාමේ ඒ වෙනකොට නාරද කියන මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. එදා මේ පියක කියන අමාත්‍යවරයා ඉස්සල්ලාම ගිහිල්ලා නාරද මහරහතන් වහන්සේ මුණ ගැහිලා කිව්වා ස්වාමීනි අපේ රජ්ජුරුව මේ විදිහට තමන්ගේ දේවියගේ මිය පරලව ගියාමෙන් බොහෝ දුකටපත් වෙලා හැම වෙලෙම හැඬු කඳුලින් ඉන්නේ රජ්ජුරුව බොහෝම දුකසී ඒ ගැන සිහි කර කර දුක් වෙනවා මේ රජ්ජුරුවගේ හිතේ තියෙන ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න අනේ ඔබ වහන්සේට පුළුවන් නම් අපි රජ්ජුරුවන්ව එක්කන් එන්නම් ඔබ වහන්සේ රජ්ජුරුවන්ගේ හිත හදන්න කියලා ඔන්න මුලින් සිහිපත් කරා ඉතින් එදා නාරද මහරහතන් වහන්සේ පියක කියන අමාත්‍යවරයාට දැනුම් දුන්න අමාත්‍යවරේ එහෙමනම් රජ්ජුරුවන්ව මගේ ආරාමයට එක් කරගෙන එන්න මම රජ්ජුරුවන්ට අවවාද අනුශාසනා කළා ධර්මයෙන් කියලා රජ්ජුරුවන්ගේ හිත හදන්නම් කියලා එදා උන්වහන්සේ කාරණේ බාරගත්. බොහොම සතුටටපත් වෙන පියක කියන අමාත්‍යවරයා ගිහින් රජ්ජුරුවන්ට කිව්වා රජතුමනි ඔබට ලාභයක්මයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අතර නාරද මහරහතන් වහන්සේ කියන්නේ බොහොම වික්ත විසරද බහුශ්‍රුත ධර්මදර. ඒ වගේම කල්යාණ ධර්ම ඇති බොහොම ධර්මයේ තුල හික්මිච්ච උතුම් ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ කැමති වුණා රජතුමා මුණ ගැහිලා රජතුමාට ධර්මයෙන් කාරණා කියලා දෙන්න. ඒ නිසා රජතුමනි අපිට ලාභයක්මයි. අපි යමු කියන උන්වහන්සේ මුණ ගැහෙන්න. මේ කාරණේ කියපු වෙලාවේ රජ්ජුරුවොත් එදා බොහොම සතුටටපත් වෙලා මුණ්ඩ රජ්ජුරුවොත් තමන්ගේ අමාත්‍යවරයාට කියන අමාත්‍යවරය එහෙමනම් ඊට සුදුසු යානාවක් ඉක්මනට සූදානම් කරන්න කියලා. දැන් රජ්ජුරුවන්ට සුදුසු යානාවක් සකස් කරා රජතුමා මොකද කරේ මුණ්ඩ අර රජ්ජුරුව තමන්ගේ පියක කියන අමාත්‍යවරයාත් එක්කම ගිහිල්ලා යානාවෙන් යන්න පුළුවන් දුර යානාවෙන් ගියා ඉතුරු ටික බැහැලා ගිහිල්ලා දැන් ඔන්න මේ ශාමීන් වහන්සේව නාරද මහරහතන් වහන්සේ වෙදා මුණ ගැහුණා මුණ ගැහිලා තමන්ගේ දේවිය ගැන දැන් ඉස්සල්ලාමිති රජ්ජුරෝ තමන්ගේ දේවියගේ තියෙන ගුණ අනේ ස්වාමීනි මෙහෙමයි ඉන්නකොට මුළු මාලිකාවම පිරලා වගේ මට බොහොම ආදරෙන් හිටියා. දැන් ওই කාරණා කිව්වට පස්සේ මේ ටික අහගෙන ඉඳලා නාරද මහරහතන් වහන්සේ රජතුමාට එදා බොහොම කරුණාවෙන් ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. එදා නාරද මහරහතන් වහන්සේ රජතුමාගේ මේ ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න දේශනා කරපු දේශනාව තමයි ශෝක සල්ලහන සූත්‍රය. ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කිරීම ගැන මේ දේශනාව තමයි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තුල සඳහන් වෙලා තියෙන්නේ. එදා නාරද මහරහතන් වහන්සේ කියනවා රජතුමනි කිසිම ශ්‍රමණේකුට වේවා බ්‍රාහ්මණේකුට වේවා දෙවියෙකුට වේවා මාරයට වේවා දැන් කාම ලෝකේම අධිපතිය තමයි වසවර්ති මාරය. හැබැයි මාරයටවත් කිසිම දෙව් බමුණටවත් ශ්‍රමණේකුටවත් මනුස්ස ලෝකේ මොනතරම් ඉර්ධිමත් වේවා බණ භාවනා කරපුවා කිසිම කෙනෙකුට මේ ලෝකේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ට ඕන විදිහට ලබන්න බැරි කාරණා පහක් තියෙනවා කියෝ. කාටවත් මාරයටවත් මේ දේ ලබන්න බැහැ. දෙවියෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් මිනිස්සෙකුටවත් කොච්චර ඍදි බල සම්පන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුටවත් ලෝකෙ වෙනස් කළ නොහැකි ධර්මතා පහක් තියෙනවා. ඒ තමයි කිව්වා වයසට යෑම. ජරා ධම්මා. කෙනෙක් වයසට යනකොට හනේ මාව නම් වයසට යන්න එපා කියලා වයසට යෑම වළක්වන්න පුළුවන් දෙවියෙකුත් නැහැ කිව්වා බ්‍රාහ්මණයෙකුත් නැහැ මාරයටවත් ඒක නවත්තන්න බෑ. ඒ විතරක් නෙමෙයි කිසිම ශ්‍රමණක් බ්‍රාහ්මණේ කිසිම මොනතරම් හිත දියුණු කරත් වයසට යන. දැන් ඔබ බලන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වයසට ගියේ නැද්ද කියලා. අපේ බුදුරජාණන් වහන්සේම දේශනා කරන ආනන්ද තථාගතයන් වහන්සේගේ ශරීරය දැන් හරියට ජග්ගර සකටක් දිරාපු කරත්තයක් වගේ. දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය බොහොම වයසයි. පරිත්තම් මම ජීවිතං ජීවත් වෙන්නේ තියෙන්නේ තව ඉතාම ස්වල්ප කාලයේ. එතකොට අපිට පේනවා උන්වහන්සේගේ වයෝ වෘද්ධ භාවය. උන්වහන්සේම ශ්‍රාවකයන්ට නිතර දේශනා කරලා තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දිරාගිය කරත්තයක් බොහොම අමාරුවෙන් පිළිසකර කරලා පාරේ අරගෙන යන්නේ යම්සේද. ඒ වගේ තමයි කියන ආනන්ද දැන් මේ තථාගතයන් වහන්සේගේ ශරීරය පරිහරණය කරගෙන මේ පාරේ අරගෙන යන්න තියෙන්නේ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. අගසහු දෙනමත් වයසට ගියා. අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාත් වයසට ගියා. මහරහතන් වහන්සේලාත් වයසට ගියා. රජෙක් වුණත් සිටුවරෙක් වුණත් සක්විති රජ කෙනෙක් වුණත් වයසට යාම සිද්ධ. ඒක නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ දෙවියන් අතරවත් බ්‍රහ්මයන් අතරවත් මාරයටවත්. දැන් දෙවියනුත් වයසට යනවනේ. බුදුරජාණන් වහන්සේ මේ දෙවියන්ගේ ජරාවට පත්වීම ගැන දේශනා කරනවා. ඒක තියෙන්නේ පුබ්බ නිමිත්ත කියන සූත්‍රේ. පුබ්බ නිමිත්ත සූත්‍රේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දෙවියන්ගේ ජරාවට පත්වීම. දැන් දෙවියන් දිව්‍ය ලෝකේ පහළ වුණාට පස්සේ සදාකාලික මේ සැපයෙන් ඉන්න දෙවිවරු කොහෙවත් නැහැ. එහෙම සදාකාලික දෙවිවරු කොහෙවත් දේශනාවල නැහැ. දෙවියන්ටත් දිවි ආවිස අවසන් වෙන කාලයක් එනවා. දෙවියන්ගේත් ආවිස අවසන් වෙගෙන යනකොට දෙවියන්ගේ ජරාවට පත්වීම වයසට යෑම කියන්නේ දෙවියන්ගේ ශරීර දුර්වර්ණ වෙලා යනවා. අර ලස්සනට තිබිච්ච රත්තරම් පාටට බැබළෙන දිව්‍ය රශ්මි විහිදිච්ච ශරීර දැන් එන්නේ දුර්වර්ණ වෙලා යනවා. දෙවියන් පැලඳගෙන ඉන්න දිව්‍ය මල් මාලා පරවෙන්න පටන් ගන්නවා. දෙවියන්ගේ දිව්‍ය සලු පිළි කිලුටු වෙලා යනවා. හිතන විදිහට ශරීරවලට පහළ වෙච්ච ලස්සන සලු පිළි දැන් ඒවා කිලුටු වෙලා යනවා. දෙවියන්ගේ දිව්‍ය ශරීරවලින් දහඩිය වැගිරෙන්න පටන් ගන්නවා. එතකොට මේ ලකුණු පහළ වෙනවා විතරක් දිව්‍ය විමානවල සිත්තල දැන් එපා වෙනවා. අර දිව්‍ය රත, දිව්‍ය විමාන, නන්දන උයනට යන ඒවා සතුටු වෙනවා. දැන් ඒවා එපා වෙලා කලකිරිලා දැන් සමහරු ඉන්න වයසට ගියානේ දැන් වැඩක් නෑ මොනවා කරත් ඉතින් ඔච්චර තමයි ඕවායි පාවෙලා. අන්න ඒ මට්ටමට දෙවියන්ටත් දිව්‍ය විමාන, දිව්‍ය රත, දිව්‍ය අර නන්දන උයන විනෝද වෙච්ච තැන්, දිව්‍ය උයන් මේවා ගැන හිත් අලවන් නැතුව යනවා කියනවා. දෙවියන්ගේ ශරීර දුර්වර්ණ මේ ලකුණු පහළ වෙනකොටම අනිත් දෙවිවරු දැනගන්නවා දැන්නම් මෙයාගේ ආවිෂ අවසන් වෙලා චුත වෙන්නයි යන්නේ. එතකොට දෙවිවරු මොකද කරන්නේ? ඔහුව වට කරගෙන අන්න කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. අනික් දෙවිවරු ඔහුව වට කරගෙන ඔහුට උපදෙස් දෙනවා. ඉතෝ බොහෝ සුගතින් ගච්ඡ. පින්වත ඔබ දැන් සුගතියේ හිත පිහිටවා ගන්න. ඔබ සුගතියට යන්න. එතන සුගතිය කියලා කියන්නේ manuss ලෝකෙ. දැන් ඔබට හිතෙන්න පුළුවන් දෙවියනුත් එහෙනම් manuss ලෝකේ තමයි හොඳයි කියලා manuss ලෝකෙට එවන්නේ කියලා. පින්වතුනි ඒකට හේතුව දිවිය ලෝකෙ දැන් සැප විඳලා විඳලා දිව්‍ය ආවිෂ ඉවරයි. දිව්‍ය ලෝකෙ දැන් තව කල් ඔයා තවත් තවත් දිව්‍ය ලෝකෙම ඉන්න කියලා වැඩක් නැහැ. දැන් දිව්‍ය ලෝකේ සැප විඳලා දිව්‍ය කාලේ අවසන් වෙලා දැන් චුත වෙන්න ළඟයි. ඊළඟට දිව්‍ය ලෝකෙත් නැත්නම් ඊළඟට වැටෙන්න තියෙන තැන තමයි කො මනුස්ස ලෝකේ. ඊටත් පහළ තියෙන්නේ නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපාය. එහෙමනම් සතර අපායකට වැටුනොත් සම්පූර්ණයෙන්ම මුළු ජීවිතේම විනාශ වෙලා යනවා. ආයි අපායෙන් අපායට වැටිලා ආයි තින් සුගතියකට එනවා කියන්නේ කන කැස් බෑවුවේ සිදුරෙන් අහස දකිනා වගේ. එතකොට දිව්‍ය ලෝකේ ආවිස අවසන් වෙනකොට යන්තම් හරි බේරෙන්න තැනක් තියෙනවා නම් ඒ මනුස්ස ලෝකේ විතරයි. යන්තම් හරි ගිහිල්ලා කුසලයක් වඩාගෙන පිනක් කරගෙන ආයෙමත් බේරිලා සුගතියකට යආගන්න, ආයෙමත් දිව්‍ය බමුණන් අතරට හරි යන්න පුළුවන්, පින් කරගන්න පුළුවන් එකම තැන මනුස්ස ලෝකේ. ඒ නිසා අනිත් දෙවිවරු කියනවා ඊතෝ බොහෝ සුගතින් ගච්ච, දැන් ඔබ මනුස්ස ලෝකේ හිත පිහිටවන්න, ඔබ සුගතියට යන්න. ගිහිල්ලා සුලද්ද ලාභන් ලබ, ඔබ සුගතියට ගිහිලා උතුම් ලාභේ ලබන්න. සුලද්ද ලාභන් ලැබිත්වා සුප්පතිට්ඨිතෝ භවති, ඒ උතුම් ලාභේ ලබාගෙන ඒක තුල ඔබ ස්ථාවර වෙන්න කියනවා. එතන ස්ථාවර වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දෙවියන් උතුම් ලාභයේ හැටියට හැඳින්වුවේ තිසරණී කියලා. මනුස්ස ලෝකයට ගිහිල්ලා උතුම් ලාභේ ලබන්න කියන්නේ තිසරණී පිහිටන්. ඒ තිසරණී පිහිටන විතරක් නෙමේ ඒ උතුම් ලාභය තුල ස්ථාවර වෙන්න කියනවා. තිසරණී තුල ස්ථාවර වෙනවා කියන්නේ සෝතාපන්න වෙන්න කියන්නේ. මොකද ආයිමත් ඔබ සෝතාපන්න නොවුනොත් ඔබ සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නම් ආයි මනුස්ස ලෝකයට ගිහිල්ලා බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ආයි දෙවියන් අතරට එනවා නම් අපායෙන් මිදිලා ඉන්න කියන. දැන් අපි හිතමු සෝතාපන්න වෙච්ච කෙනෙක් දිව්‍ය ලෝකේ වැටුණා කියලා. එයා ආයිමත් අපායේ පැත්තට කවමදාවත් යන්නේ නැහැ. සුවාන් වෙච්ච කෙනා උපරිම ආත්ම හතක් ඇතුළත සුගතියෙම ඉපදිලා ඉතිරි මාර්ගඵලත් අවබෝධ කරගෙන පිරිනිවන් පාන තමන්ගේ සංසාර ගමන අවසන් කරන. ඒ නිසා තමයි දෙවිවරු කියන්නේ ඔබ දැන් දිව්‍ය ලෝකේ ඉන්න කාලෙවත් මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා. සුධර්මා දිව්‍ය සභාවට දෙවියන් එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා, පින් කරනවා, ගුණධර්ම වඩනවා. හැබැයි ඒ දිව්‍ය ලෝකෙදී ඔබ අප්‍රමාදීව කටයුතු කළා නැහැ. ඔබ ධර්මයේ වඩා ගන්න උත්සාහ කළා නැහැ. ඔබ දිව්‍ය සැප සම්පත් වලට මුසපත් වෙලා සතුටින් ඉඳලා ප්‍රමාදයටපත් වෙලා දැන් ඔබ දෙව්ලොවින් චුත වෙලා පහළට වැටෙන්න යන්නේ. ඔබ සතර අපායට නෑ යන්න එපා. ඔබ මනුස්ස ලෝකෙ ඉක්මනට හිත පිහිටවා ගන්න. ගිහිල්ලා උතුම් ලාභේ ලබන්න. ඒ ලාභේ තුල ස්ථාවර වෙලා තවත් පින් කරගෙන කුසල් වඩාගෙන දෙවියන් අතරටම එන්න කියලා චුත වෙන්න ආසන්න වෙනකොට දෙවිවරු ඔහු වට කරගෙන ඔහුට කරුණාවෙන් උපදෙස් දෙනවා කියලා. එතකොට අපිට පේනවා ඒ වගේ ජරාවට පත් වෙනකොට, වයසට යනකොට මොකද්ද මේ ජරාවට පත් වෙන්නේ? බුදුරජාන් වහන්සේ පෙන්නනවා කේස් ටික පැහෙනවා, දත් ටික එකින් එක වැටිලා යනවා. සමහර එක දතක් වැටෙනකොට දතක් දාගන්නවා, තව දතක් දෙකක් වැටෙනකොට ඒකත් යන්තම් දාගන්නවා. අන්තිමට දත් ටික ඔක්කොම වැටුණාට පස්සේ ඊළඟට මුළු දත් 61ම දාන්න වෙනවා. එතකොට මේ වගේ එකෙන් දෙකෙන් නවත්ත ගන්න බෑ. මේ තියෙන ඔක්කොම ගැලවිලා යනවා. දත් ටික ගැලවෙනවා, හැම රැලි වැටෙනවා, සමාලාවට දිරා ගිය ලී කෑලි වගේ, ඇඟිලි හරියට දිරාපු මුල් කෑලි වගේ කියලා. මේ වගේ මුළු ඇඟම රැලි වැටිලා සමහරු කුදු ගැහෙනවා. වයසට යන්න කුදු වෙනවා. අර කලින් තිබිච්ච ශරීරයේ ලස්සන නැතුව ගිහිල්ලා සම්පූර්ණ ඊළඟට අඩියක් දෙකක් යාගන්න බෑ. කකුල් දෙකින් යාගන්න බැරි වෙනකොට එක්ක කිහිලි කරුවකට යන්න වෙනවා, එක්ක රෝද පුටුවකට යන්න වෙනවා. සමහරාලාට එහෙමත් බැරි වෙනකොට උස්සගෙන යනවා. එතකොට මේ වගේ මේ ශරීරේ ජරාවටපත් වෙනවා. කිස් වැටෙනවා, හැම රැලි වැටෙනවා, දත් ටික වැටෙනවා. මේ විදියට ජරාවටපත් වෙලා එක්තැන් වෙලා එකතැන මලමුත්‍ර කරගෙන දුක් විඳින කොච්චර ඉන්නවද? කෙනෙක් හිතන්න පුළුවන් අනේ මට නම් එහෙම වෙන්න එපා. අපෝ මට නම් ඒ වගේ දුක් විඳින්න ඕනේ නැහැ. හැබැයි අපි කැමති වුණා කියලා අපිට ඒක ලබන්න බෑ කියනවා. නාරද මහරහතන් වහන්සේ දේශනා කරන රජතුමනි, මේ ලෝකෙ දෙවියෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, ශ්‍රමණක් බ්‍රාහ්මණෙක් වේවා, මාරයටවත් මේ වයසට යෑම නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ කාන්තින් ඉපදුනා නම් ජරාවට පත් වෙනවාමයි කියුවා. ඊළඟට කියනවා රජතුමනි, ව්‍යාධි ධම්මා සත්තා, මේ සත්‍යය වයසට යනකොට අනේ ලෙඩ වෙනකොට නොයෙක් ලෙඩ රෝගවලට පත් වෙනකොට අනේ මාවනම් ලෙඩ වෙන්නේ පා කියලා නවත්තන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් බමුන් මරුන් සහිත ලෝක කවුරුත් නැකිනේ. වයිසට යන එක නවත්තන්න බෑ වගේමයි ඉපදුනානං ලෙඩ වෙනවා. තැන් බලන්න ඔබ අපි මේ දරාගෙන ඉන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කුණු වෙන ශරීරය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශරීරේ ලෙඩ රෝග වලට ගුහාවක් කියනවා. ලෙඩක් හැදිච්ච නැති කෙනෙක් ලෝකෙ හොයන්න පුළුවන්ද? මේ ශරීරේ ලෙඩ රෝග වලට ගුහාවක්. සමාලාවට ගෙදර එක්කෙනෙකුට යම් උණක් හෙම්බිරිසාවක් ආවහම මුළු ගෙදරම පැතිරිලා යනවා. අනිත් අයගේ සියලු ශරීර ගුහාවක්. එක්කෙනෙකුට හැදිච්ච ගමන් සියල්ලන්ට පැතිරෙන. එතකොට මේ වගේ නොයේක් ලෙඩ සමාලාවට පිළිකා කියයි. නොයේක් අසනීප හොඳ කරන්න බැරි ලෙඩ කොච්චර තියනවද? එතකොට හැබැයි සමහරු ජීවත් වෙලා ඉන්නකොට අර ශරීරයට ටිකක් නිරෝගී සම්පත්තිය ඇති වුණාට පස්සේ ආරෝග්‍ය මදේ කියලා එකක් සමහරුන්ට මතුවෙනවා. එයාට ලෙඩ හැදුනට අපිට නම් එහෙම වෙන්නේ නැහැ. අපි එච්චර පව්කාරයෝ නෙමෙයි. අන්න එහෙම හිතන කොටසක් ඉන්නවා. අනේ පව් කියලා නිකන් අනුන් දිහා බලලා තමන් ගැන හිතනවා. ඒ අතින් අපි බේරිලා අපි නම් එහෙම පව්කාරයෝ නෙමෙයි කියලා හිතන කොටසක් ඉන්නවා. හැබැයි තමන් දරාගෙන ඉන්නේ ඒ වගේම කුණු ශරීරයක් කියන එක නිතර හිතන්න. අන්න එහෙම හිතන්න බැරි වෙච්ච කෙනාට වෙන්නේ තමන්ට ලෙඩක් දුකක් හැදුනට පස්සේ දරාගන්න බැරි වෙනවා. හැයි මට මෙහෙම වුනේ? සමහරු ජීවිතේම ඒ ලෙඩේ නිසාම අඬලා වැළපිලා වැහැරිලා දෙන බේතවත් ඇඟට අල්ලන්නේ නැති වෙන විදිහට සම්පූර්ණයෙන්ම තමන් දුර්වල වෙලා තමන් ලෙඩේට වඩා කලින් තමන් විනාශ වෙලා යනවා. ඒකට හේතුව කායිකව ඇතිවන රෝගය මානසිකව දරාගන්න තරම් හිත ශක්තිමත් නැතිවීම. එදා නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජුරවන්ට පෙන්වන රජතුමනි, මේ ලෝකෙ කිසිම ශ්‍රමණේකුටවත් බ්‍රාහ්මණේකුටවත් දෙවියෙකුටවත් මාරේකුටවත් ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කොහෙවත් නැහැ කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේටත් ලෙඩ හැදුනනි. උන්වහන්සේට අසනීප තිබුණා. උන්වහන්සේ 80 වෙනි වස් කාලේ අන්තිම වස් කාලේ ගත කරේ බේලුව ගමේ මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා කියලා. එතකොට මේ පුංචි බඩේ අමාරුවක් නෙමෙයි මාරාන්තික බඩේ අමාරුව. උන්වහන්සේ විමසනවා සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අපි හිතන්නේ සමහරාලාවට මැරෙන්නම අමාරුණා කියලා කියන්නේ. ඒත් එතකොටනේ හිතන්නේ අනේ මං දැන් මැරුණොත් මොකක් වෙයිද කියලා සමහරු කෙලෙස් සහිත කෙනා හිතනවා. බුදුරජාණන් වහන්සේට මේ මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනකොට උන්වහන්සේ බැලුවේ සංඝයාට දැනුම් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අතීත බුදවරු පිරිනිවන් පෑවේ කොහොමද කියලා උන්වහන්සේ වේදනාව තුලම විමසලා බැලුවා. බුදුරු අතීත බුදුරු පිරිනිවන් පාලා තියෙන කොහොමද? සංඝයාට දැනුම් දීලා බුදුරු පිරිනිවන් පාන ක්‍රමයක් තියෙනවා. එහෙමනම් මා දැන් ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඍදිපාද බලයෙන් මේ රෝගේ යටපත් කළ යුතුයි කියලා අන්න බුදු කෙනෙකුට තියෙනවා රෝග යටපත් කරන්න පුළුවන් විශේෂ හැකියාව. බුදුරජාණන් වහන්සේ ඒ තුල පිහිටලා ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඍදිපාද බලයෙන් අදිෂ්ඨානයක් කරා. ඒ මොහොතේම ආයු සංස්කාර අදිෂ්ඨාන කරනවා සමගම රෝගී බලාගෙන ඉන්නදී මොහොතේම සුවපත් වෙලා අසනීපෙන් නැගී හිටියා. ඒක බුදු කෙනෙක්ගේ විශේෂ හැකියාවක්. හැබැයි බුදුරජාණන් වහන්සේට එහෙම හැකියාවක් තිබුණා කියලා උන්වහන්සේ හැම වෙලාවෙම ඒ ඍදිපාද බලෙන් රෝග යටපත් කරන්න උන්වහන්සේ උත්සාහ කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකයාට පේන්න සැලැස්සුවා බුදු කෙනෙක් උනත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත සිරුරක් තිබුණා. උන්වහන්සේ දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්, වයසට යන ශරීරයක්. දැන් බලන්න පිරිනිවන් පාන්න යන ගමනේ උන්වහන්සේට තිබුණ අහසින්ම වඩින්න කුසිනාරාව. බුදුරජාණන් වහන්සේට සංග පිරිස පිරිවර අහසින් වඩින්න පුළුවන්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියා. උන්වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මහියංගණයට වැඩියා අහසින්. ඊළඟට 5 වෙනි අවුරුද්දේ නාගදීපයට වඩින්නේ අහසින්. ඊළඟට කැලණියට වඩින්නේ 500ක් රහතුන් පිරිවරාගෙන. මණියක්කික නාගරජුරුවන්ගේ ආරාධනය මත කැලණියට වැඩම කරා. ඒ වැඩම කරපු ගමනේ උන්වහන්සේ අනිකු සොළොස් මස්ථාන සිරිපාදේ කඳුමුඳුන වැඩම කරලා සිරිපා සටහන පිහිටෙව්ව. දිවා ගුහාවේ දිවා විහරණයෙන් වැඩ හිටියා. ඊළඟට මුතියංගන චෛත්‍ය බිහි වෙච්ච භූමිය, අපි කිරිවෙහෙර පුණ්‍ය භූමිය මත තිස්ස මහාරාම, ඊළඟට අනුරාධපුර පුණ්‍ය භූමිය, බොහෝ ස්ථාන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටපු තැන, ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි වෙලා තියෙන තැන, තෝපාරාම චෛත්‍ය, ජේතවනි, මිරිසවැටිය, මේ වගේ මේ පුණ්‍ය භූමි මත සමාපත්තියෙන් වැඩ හිටියා. මේ හැම තැනකටම උන්වහන්සේ 500ක් මහරහතුන් පිරිවරාගෙන අහසින් තමයි වැඩි. එතකොට බුදුරජාණන් වහන්සේට සංඝයා පිරිවරාගෙන අහසින් වඩින්න පුළුවන්. උන්වහන්සේට තිබුණ පිරිනිවන් පාන අහසීම කුසිනාරාවට වඩින්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ ස්වභාවයේ ලෝකයට පේන්න සලස්සමින් උන්වහන්සේ කලන්තේ හැදි හැදි ආනන්ද පිපාසයි කලන්තේ පැන් ටිකක් හොයාගෙන ඉන්න කියන. ඒ මගදිගට උන්වහන්සේට ලේත් සමග බඩේලිය යනවා. නමුත් උන්වහන්සේ නෙමෙයි ඉර්ධිපාද බලෙන් ඒක යටපත් කරන්න උත්සාහයක් ගත්තේ. ඒ ස්වභාවය ඒ විදිහටම ලෝකයට මේකයි කයි ස්වභාවය කියලා පේන සලස්සනවා. කීප වතාවක් උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා කියන රෝගය ලේත් සමග බඩේලිය යාමකි. ලේත් එක්ක බඩේලිය යනවා කියන්නේ ඉතින් බඩවැල්වල තුවාල අසනීපයක් තියෙනපෑ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා. එහෙමනම් අපි හිතන්න ඕනේ අපිත් ඉපදුනා නම් අපිත් දරාගෙන ඉන්නේ කුණු ශරීරය. මගේ ශරීරේටත් මොනතරම් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් කුණු කයක්ද මං දරාගෙන ඉන්නේ කියලා හිතන්න. මේ දෙවියෙකුටවත් බ්‍රහ්මීෙකුටවත් මාරේෙකුටවත් කිසිම කෙනෙකුට ලෙඩ වෙන ශරීරේ ලෙඩ නොවි පවත්වන්න පුළුවන් කෙනෙක් ලෝකේ නෑ කියනවා. ඊළඟට නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජුරවන්ට කියන රජතුමන ඔය විතරක් නෙමෙයි මරණ ධම්මාසත් මරණේ කරා යනකොට මේ සත්‍යෝ අනේ මම නම් මැරෙන්න එපා මගේ ශරීරේ නම් මිය යන්න එපා මට තව ජීවත් වෙන්න ඕන කියලා මරණයෙන් වළක්වලා ජීවත් වෙන්න පුළුවන් දෙවියෙකුත් නැහැ කියන බ්‍රහ්මයන්ටත් බෑ කියන මගේ ශරීර මට නම් බෑ බ්‍රහ්ම ලෝකෙින් චුත වෙන්න මට තව කල් ඉන්න ඕන කියලා තමන්ගේ ආවිස අවසන් වෙනකොට තමන්ට ඕන විදිහට ජීවිතේ පවත්වන්න පුළුවන් කෙනෙක් දෙවියන් අතරවත් බ්‍රහ්මයන් අතරවත් මාරයටවත් බෑ කියන. දැන් ඔබ දන්නවා කාම ලෝකේම අධිපති භාවයේ දරණ අය අතරින් මාරය අග්‍රයි කියන. කාම ලෝකේම අධිපතිය. හැබැයි මේ මාරය කියන්නේ සදාකාලික හැමදාම ඉන්න මාරයෙක් නෙමෙයි. ඒ මාරයාගේ ආයුෂ අවසන් වෙලා ඔහු එතනින් චුත වෙනකොට තව කෙනෙක් මාරය කියන තනතුරට පත් වෙනවා. ඒක තනතුරක් හැටියට කාම ලෝකේ අධිපති භාවයේ කියන්නේ තනතුරක්. ශක්‍ර දෙවියොත් ඒ වගේ. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියෝ. ඒ ශක්‍ර තනතුරෙන් පහ වෙලා චුත වෙනවා. ආයුෂ ඉවර වෙනකොට ශක්‍ර දෙවියන් චුත වෙනවා. එතකොට තව කෙනෙක් ශක්‍රය වෙලා පහළ වෙනවා. ඒ වගේ මේ ලෝකේ දෙවියෙකුට ශ්‍රමණක් මොනතරම් ඉර්ධිමතෙකුටවත්. දැන් අපි දන්නවනේ බක්කුල මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා. උන්වහන්සේට පුදුමාකාර නිරෝගී සම්පත්තියක් ලැබුණේ ඒ උන්වහන්සේ සසරේ දන් දීලා දන් දීලා දානමේ පින් කරා. ඒ විතරක් නෙමේ ඖෂධ දානියම් පූජා කරා, ගිලනුන්ට අප උපස්ථාන කරා, විපස්සි බුදුහාමුදුර ඇතුළු ලක්ෂයක් සංඝයා විපුස්පක කියන රෝගයෙන් විස සහිත පුෂ්පයන්ගේ ගන්ධය ආග්‍රහණය කිරීම නිසා විපස්සි බුදුහාමුදුරුවෝ අගසව් දෙනමත් ඇරෙන්න අනෙක් සියලුම සංඝ පිරිස රෝගාතුර වෙලා ගිලන් වෙච්ච වෙලාවේ එදා හිමාල වනාන්තරයේ ඉෂිවරයෙක් හැටියට අෂ්ට සමාපatti ලාභීව පංච අභිඥා ඇතුව ජීවත් වෙච්ච එදා බක්කුල කියන කෙනා මේ මහ වනාන්තරයේ ඉෂිවරේ අහසින් ගිහිල්ලා බෙහෙත් වර්ග කොළ වර්ග ගෙඩි වර්ග හොයාගෙන ඇවිල්ලා බෙහෙත් සකස් කරලා අර ලක්ෂයක් තරම් සංඝයාට අප උපස්ථාන කරා. ඒ පින නිසා තමයි බක්කුල හාමුදුරන්ට නිරෝගී සම්පත්තිය උපවපං ආත්මවල ලැබෙන්නේ. ඒ නිසා අපිට යම් මට්ටමින් හරි අපිට ලෙඩ නොවී ඉන්න බෑ. හැබැයි යම් මට්ටමින් හරි නිරෝගී ශරීරයක් පවත්ව ගන්න නම් ඖෂධ දන් දෙන්න, ගිලනුන්ට අප උපස්ථාන කරන්න, ලෙඩ දුක් හැදිච්ච අයට කරුණා මෛත්‍රියෙන් උදව්පකාර කරන්න, ඒ තුල යම් කාලයක් හරි නිරෝගීව මේ කුණු ශරීරේ පවත්ව ගන්න ඒ පිණින් තමන් නිරෝගීව රැකෙනවා. හැබැයි බක්කුල මහරහතන් වහන්සේටත් පිරිනිවන් පාන්න වුණා. උන්වහන්සේ වැඩි කාලයක් වැඩ හිටියේ ඒක හරි අවුරුදු 160ක් ජීවත් වුණා. හැබැයි උන්වහන්සේට සදාකාලික ඉන්න බැරි වුණානේ. උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙන දවසක් ආවා. උන්වහන්සේ අවුරුදු 160ක් වැඩ හිඳලා එදා කාලේ හැටියට අවුරුදු 120ක් පරමාවිෂ තිබ්බ කාලේ අවුරුදු 160ක් වැඩ හිඳලා ඒත් උන්වහන්සේ පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මොනතරම් පින්වන්ත කෙනෙකුට වුණත් මොනතරම් ඉර්ධිමතෙකුට වුණත් තමන්ට තමන්ගේ ජීවිතේ මටනම් මරණයටපත් වෙන්න බෑ කියලා පවත්වන්න පුළුවන් කමක් නෑ කියලා. එතකොට බලන්න මේ නාරද මහරහතන් වහන්සේ රජුරවන්ට පෙන රජතුමනි වයසට යෑම අනේ මාව වයසට යන්න එපා කියලා නවත්ත ගන්න බෑ. ලෙඩ දුක් වලට ගොදුරු වීම අනේ මාව නම් ලෙඩ වෙන්න එපා කියලා නවත්තන්න පුළුවන් කෙනෙක් නෑ. මරණයේ ඉදිරියේ කිසිම දෙවියෙකුටවත් බ්‍රහ්මීෙකුටවත් මාරීෙකුටවත් මරණයටපත් නොවි මටනම් මැරෙන්න බෑ කියලා නවත්ත ගන්න පුළුවන් කෙනෙක් නෑ. ඊළඟට කියන රජතුමන ඔය විතරක් නෙමේ ෂේ ධම්මා මේ ලෝකේ ෂේ වෙන දේවල් කියනවා. ඒ ෂේ වෙලා යන දේවල් ෂේ වෙන්න එපා කියලා. අපි කියනවා ටික ටික ගෙවල් දොරවල් වුණත් ගහ කොළ වුණත් හැම දෙයක් මේ ලෝකේ නැසී වෙනසී යනවා. මේවා ටික ටික ටික ටික අනිත්‍ය වී ෂේ වෙවි යන. ඒ ෂේ ධම්මා ෂේ වෙන දේවල් ෂේ වෙන්න එපා කියලා. ඒ ෂේ වෙන දේවල් ෂේ වෙන්න එපා කියලා අපිට ඕන විදිහට නවත්ත ගන්න බෑ කි. දැන් ඔබ බලන්න මේ ලෝකේ හැම දෙයක් ඔබ ආස කරන වාහනයක් ගන්න හැමදාම තියෙන ඒවා දිරනවා. ඒවා දිරලා යනවා, පරණ වෙනවා, කාලයක් යනකොට කැඩිලා යනවා. ඔබ මොන විදිහට ආසාවෙන් ගියේ ඇතුළෙම තියාගෙන හිටියා කියලා හිතන්න. මං නම් බොහොම ආසාවෙන් පරිස්සම් කරගෙන ඉන්නේ කියලා ඔබ මේක උදේ හවහා පිහිනවා. මොන විදිහට ඔබ ඔකට වැඳගෙන හඳුන් කුරු අල්ලගෙන හිටියත් ඒක දිරනවා. දිරා යන දේවල් දිරලා යනවා. ඊළඟට ගහකොළ ගැන හිතන්. ඒ ගහකොළත් එන්න දිරාගෙන දිරා කොච්චර ඔබ ආසාවෙන් තියාගෙන හිටියත් ඒවා දිරනවා. අතු කඩාගෙන වැටෙනවා, ගස් කඩාගෙන වැටෙනවා. ගෙවල් දොරවල් වුණත් එහෙමයි. පරණ වෙන්න පරණ වෙන්න ඔබට නොදැනීම ඒ ගෙවල් දොරවල් පරණ වෙනවා. ගඩොලක වුණත් කාලයක් තියෙනවා. කාලයක් යනකොට ඒවා බොල් වෙනවා. ඒ බිත්ති කඩාගෙන වැටෙනවා. ලී දිරනවා, වහලවල් දිරලා යනවා. සමහරලාට වහල පිටින්ම ගේ කඩාගෙන වැටෙන හුලඟක් ආපු ගම අපි හිතනවා මේවා කල්ප කාලාන්තරයක් තියාගන්න හිතාගෙන මිනිස්සු හදන. මොන විදිහට හැදුවත්, යකඩෙන් හැදුවත් යකඩ කියන්නේ දිරන දෙයක්. ඔබ මොන විදිහට මේවා සකස් කරත් ඒවා පරණ වෙන්න පරණ වෙන්න කාලයත් එක්ක ටික ටික ටික ටික ෂේ වෙලා අනිත්‍ය වී අනිත්‍ය වී අනිත්‍ය වී විනාශ වෙවි යන දෙයක් තියෙන. ඔබ මේ ලෝකේ හැම දෙයකටම මේ විනාශ වෙන ස්වභාවය ගල්පලා බලන්න. මාලිගාවක් වේවා, යාන වාහන වේවා, හැම කෙනෙක්ම සතෙක් වේවා, ඔබ ආස කරන කවුරු වුණත් ගොඩනැගිලි, ගෙවල් දොරවල්, යාන වාහන, ගහකොළ, වතු පිටි, මේ අපි දකින ස්වභාව ධර්මයේ හැම දෙයක්ම ෂේ වෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනස් වෙවි, විනාශ වෙවි, අනිත්‍ය වෙවි යන ස්වභාවයෙන් යුක්තයි. මේවා මෙහෙම වෙන්න එපා කියලා දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත් කිසිම කෙනෙකුට ඒ ෂේ වෙවි යන දේවල් ෂේ වෙන්න එපා කියලා නවත්තන්න පුළුවන් කමක් නැහැ කියලා. ඊළඟට පස්වෙනි කාරණේ කියනවා රජතුමනි, ඒ වගේම තමයි නස්සන ධම්මා, නැසී වෙනසී යන දේවල්. අනේ මගේ දේවල් නැසී වෙනසී යන්න එපා කියලා කාටවත් ඒව නවත්තන්න පුළුවන් කමක් නැහැ කියලා. දැන් බලන්න මේ අපි ගොඩනගන හැම දෙෙම බුදුරජාණන් වහන්සේ පෙන සමහර දේවල් ගින්නට සාධාරණ. ගින්නෙන් සියල්ල නැසී වෙනසී යන්න පුළුවන්. කාලයක් එනවා කියනවා සත්ත සූර්යෝද්ගමන සූත්‍රය පෙන්නනවා මේ පෘථුවියේ උෂ්ණත්වය සූර්යාවන්ගේ ආලෝකය එන්න එන්න වැඩිවීම තුළ තවත් සූර්යාවගේ ආලෝකය වැටෙනවා කියන. එතකොට මේ ඇල දොළ ගංගා ඔක්කෝම හිඳිලා යන කාලයක් එනවා කියන. එහෙම ගිහිල්ලා තවත් කාලයක් යනකොට තුන්වෙනි සූර්යාවන්ගේ ආලෝකය ඇති වෙනකොට ලෝකෙ විශාල විල් හැටියට තියෙන පංච මහා විල් හිඳිලා යනවා කියන. ඊළඟට හතරවෙනි සූර්යාගේ ආලෝකය වැටෙනකොට මහා සාගර ජලයත් හිඳිලා ගිහිල්ලා ඇඟිල්ලක් පොවන්න තරම්වත් මුහුදේ වතුර නැතුව සියල්ල හිඳිලා යනවා කියන. ඊළඟ සූර්යාගේ ආලෝකය වැටෙනකොට පෘථුවිය ගිනිගෙන දුම් දාන්න පටන් ගන්නවා කියන. සම්පූර්ණයෙන්ම දුමාරයකින් පෘථුවිය දුම් දාන මට්ටමටපත් වෙනවා. තවත් සූර්යාගේ ආලෝකය වැටෙනකොට පෘථුවිය පුපුරලා අලු දූවිලි වගේ විසිරිලා යනවා කියන. එතකොට අපි මේ මහා පොළොට කෙනෙක් හිතන්න පුළුවන් මේ පොළොව නම් මේ පෘථුවිය නම් එහෙම වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි මේ පෘථුවිය පවා, මේ සතර මහා සාගරයේ පවා, මේ සා විශාල මහා සාගරයේ පවා හිඳිලා ගිහිල්ලා ඇඟිල්ලක් පොවන්න තරම්වත් ජලය නැති කාලයක් එනවා. මේ මහා පොළොව මොනතරම් විශාල මහා පෘථුවියක් වුණත් අලු දූවිලි වගේ විසිරිලා ගිනිගෙන විනාශ වෙන දවසක් එනවා කියලා. එතකොට අපිට පේනවා මේ සතර මහා ධාතු පවා මේ බාහිර ලෝකේ තියෙන සියලුම දේවල් විනාශ වෙලා යන දවසක් එනවා. එහෙමනම් මේ අපි ආස කරන අපේ ශරීර, අපේ ගෙවල් දොරවල්, අපි ගස් කොළන්, ගොඩ නැගිලි මේවා මම මගේ කියලා අපිට ඕන විදිහට කොහි පවත්වන්නද? ඒ නිසා නැසෙන දේවල් නැසී වෙනසී යනවා. රජතුමනි, මෙන්න මේ ධර්මතාවය ලෝකේ දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත්, ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුටවත් මේ කරුණු පහනම් මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන් කමක් නැහැ කියනවා. එහෙම කියන නාරද මහරහතන් වහන්සේ රජතුමාට කියනවා, රජතුමනි අශෘතවත් පුතජ්ජනයා. අන්න එතන ඔබ තේරුම් ගන්න, අශෘතවත් පුතජ්ජනයා කියන්නේ ධර්මය අහපු නැති කෙනා. එතන අශෘතවත් පුතජ්ජනයා ගැන බුදුරජාණන් වහන්සේ අර්ථකථනයක් දෙනවා මේ විදිහට. අරියාණං අදස්සාවි, ආර්යයන් වහන්සේලා ධර්මයෙන් දැකලා නෑ, ඇස් දෙකින් නෙමෙයි ධර්මයෙන් දැකලා. අරිය ධම්මස්ස අකෝවිදෝ, ආර්යයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ නෑ. අරිය ධම්මේ අවිනීතෝ, උන්වහන්සේලාගේ ධර්මයේ තුල හික්මෙන්නේ නෑ. සත්පුරුසාණං අදස්සාවි, සත්පුරුෂයන් වහන්සේලා ධර්මයේ තුලින් අඳුනන්නේ දැකලා නෑ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ, ඒ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ නෑ. දස් සත්පුරුෂ ධම්මේ අවිනීතෝ, ඒ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයේ තුල හික්මෙන්නේ නැති, ධර්මය අහපු නැති, තෙරුවන් සරණ ගියේ නැති අන්ධ බාල පුතජ්ජනයෝ ඉන්නවා. ඒ අයට තමයි කියන්නේ අශෘතවා පුතුජ්ජනෝ. ඒ අශෘතවා පුතජ්ජනයා ජරා ධර්මයේ ඉදිරියේ, වයසට යාම ඉදිරියේ අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. අයියෝ ඇයි මගේ කෙස් ටික පැහිලා ගියේ, බලන්න දැන් මගේ හැටි. සමහරු ඉන්නවා හම්බෙන හැමෝටම බලන්න මගේ මේ කොණ්ඩෙ යනවා, බලන්න මගේ මේ දත් ටික ගැලවුණා, අයියෝ බලන්න මට මේ වෙච්ච දේ. ඒවා කිය කියා දුක් වෙනවා, අඬනවා, වැළපෙනවා. ඇයි මට මෙහෙම වුණේ, ඇයි මට මෙහෙම වුණේ, අයියෝ බලන්න මට මේ වෙච්ච දේ. ඉස්සර නම් මට, අපි මෙහෙම නෙමෙයි, ඉස්සර අපිට හොඳට නැගිටගෙන යන්න පුළුවන් වුණා, බලන්න මේ වෙච්ච දේ කියලා. ඒක හිත හිත අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. තමන්ගේ ජරාවට පත්වීම ගැන අඬනකොට, වැළපෙනකොට ශෝක කරනවා. සමහරු කලන්තේ හැදෙනවා කියන ඒ ගැන හිතලා, පපුවේ අත් ගගහ අඬනවා කියනවා, ලයෙහි අත් ගගහ අඬන, පපුවට ගහ ගන්නවා වයසට යාම ඉදිරි. හැබැයි එතකොට ඒකෙන් සතුටු වෙන කොටසකුත් ඉන්නවා කියන කෙනෙක්. අඬනකොට, වැළපෙනකොට, දුක් වෙනකොට, ශෝක කරනකොට අන්න අරූට හොඳ වැඩේ කියලා සතුටු වෙන්නේ කවුද? තමන්ගේ තරහකාරයන්ට සතුටක් කියනවා. එතකොට හතුරෝ නම් ඒකෙන් සතුටක් ලබනවා. හැබැයි තමන්ගේ මිත්‍රයෝ දුක් වෙනවලු. අනේ බලන්න අසවලාට කොච්චර කිව්වත්, කොච්චර දුකින්ද යා දැන් ඉන්නේ කියලා. මිත්‍රයෝ දුක් වෙනවා, හතුරෝ සතුටු වෙනවා කියන. ඒ නිසා ජරාවට පත්වීම ඉදිරියේ අඬලා, වැළපිලා, කලන්ත වුණා කියලා, ඇඬුවා, වැළපුණා කියලා, මගේ ශරීරේ මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා රජතුමනි ලබන්න බෑ කියනවා. හැබැයි අශෘතවත් පුතජ්ජනයට ඒකෙන් තොරව ඔහුට හිත හදාගන්න ක්‍රමයක් ඔහු දන්නේ නැහැ කියලා. නමුත් රජතුමනි, ශෘතවත් ආර්ය ශ්‍රාවකය එහෙම නෙමෙයි කියනවා. ශෘතවත් ආර්ය ශ්‍රාවකය කියන්නේ ධර්මයේ දන්න කෙනා. එයා බුදුරජාණන් වහන්සේව ධර්මයෙන් ගුණ වශයෙන් අඳුනගත්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා තියෙන කෙනෙක්. ඒ ධර්මයේ තුල හික්මෙන කෙනෙක්. එයා මොකද කරන්නේ? එයා ධර්මයට අනුව ගලපනවා. එයාට වයසට යෑම ගැන එයා හිතනවා, මේ කාටත් එකයි, මාත් වයසට යනවා, මගේ දෙමව්පියොත් වයසට ගියා, මගේ හිතවතු යාළු මිත්‍රයෝ ඥාති මේ හැමෝටම තියෙන වයසට යන ශරීර. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා, මහරහතන් වහන්සේලාත් වයසට ගියා, මේ ලෝකේ උපන්නා වූ හැම සත්‍යයම වයසට යනවා. දෙවියෙකුටවත්, බ්‍රහ්මීෙකුටවත්, මාරීෙකුටවත් වයසට යෑමෙන් තොරව මේ ශරීර පවත්වන්න බෑ කියලා ඒ ජරාවට පත්වෙන ධර්මතාවේ ධර්මයේ තුලින් මෙනෙහි කරලා අනිත් අය අඬනකොට එයා අඬන්නේ නැතුව හිත හදාගන්නවා. මේක තමයි ලෝක සත්‍යයේ ස්වභාවය කියලා. අනිත් අය වැළපෙනකොට, පපුවට ගහගන්නකොට, හඬනකොට, වැළපෙනකොට, එතකොට ඔහු ධර්මයේ ස්වභාවය මෙනෙහි කරලා හිත හදාගෙන බොහොම සතුටින් අටලෝ දහම ඉදිරියේ අකම්පිත වෙනවා කියන. පුට්ටස්ස ලෝක ධම්මේහි, මේ ලෝක ධර්මතාවේ ඉදිරි චිත්තං යස්ස නකම්පති, යාගේ හිත කම්පා වෙන්නේ නැත්නම්, අශෝකං විරජංකේ, මං යාට විරාජමානව ඉන්න පුළුවන් නම් මේ අටලෝ දාම ඉදිරි, ඒතම් මංගල මුත්තම. අන්න මේ මංගල කාරණේ ඇති කරගන්නවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා වයසට යාම ඉදිරියේ මනසින් කඩා වැටෙන්නේ නැහැ. ඇයි මට මෙහෙම වුණේ කියලා හිතන්නේ. මොකද දන්නවා මේක තමයි ලෝක ස්වභාවය. දවසින් දවස අපි වයසට යනවා නේද කියලා හැම වෙලාවෙම මේ ධර්මතාවයේ සිහි කරලා ඔහු හිත හදාගෙන අටලෝ දහම ඉදිරි අකම්පිතව ඉන්නකොට ඔහුගේ හතුරන්ට සතුටක් ඇති වෙන්නෙත් නෑ කියනවා. ඔහුගේ මිතුරන් දුක් වෙන්නෙත් නෑ කියනවා. තමන් කලාන්ත වෙන්නෙත් නෑ කියනවා. තමනුත් බොහොම සතුටෙන් ධර්මයේ සිහි කරගෙන ධර්මානුකූලව ශෝකේ නැමැති හුල ගලවා ගන්න අන්න ඔහුට තමයි කියන රජතුමනි පුළුවන් වෙන්නේ. එතකොට අශෘතවත් පුතජ්ජනයාට ශෝකේ නැමැති හුල පපුවටම ඇනගෙන, තවත් ඒක ඇනගෙන දුක් වෙනවා මිසක් ශෝකේ නැමැති හුල අශෘතවත් පුතජ්ජනයාට ගලව ගන්න බෑ. මොකද ඔහු ලෝක ධර්මතාවය දන්නේ නැහැ. හැබැයි ලෝක ධර්මතාවය දන්න, ධර්මයේ දන්න, ධර්මයට අනුව හිතන ශෘතවත් ආර්ය ශ්‍රාවකයා තමයි කියනවා සෝකේ නැමැති හුල ගලවා ඉවත් කරගන්න. ඔහු බොහොම සතුටෙන් ඉන්න. ඔය විදිහට නාරද මහරහතන් වහන්සේ අර මුණ්ඩ කියන රජුරවන්ට පෙන්ව රජතුමනි, වයසට යෑම විතරක් නෙමෙයි, ලෙඩවීමත් ඔය වගේමයි, මරණ ධර්මියත් ඔය වගේමයි, නැසෙන දේවල් නැසීමත් ඔය වගේමයි, ෂේවෙන දේවල් ෂේවීමත් ඔය වගේමයි. මේ කරුණු කීපේම ගලපලා පෙන්නනවා අශෘතවත් පුතජනයත් නම් මේ ලෙඩවීම ඉදිරියේ, මරණය ඉදිරියේ, ෂේවීම ඉදිරියේ, නැසෙන දේවල් නැසීම ඉදිරියේ අශෘතවත් පුතජනයට හිත හදාගන්න බෑ. ඒකට හේතුව ඔහු ධර්මයේ දන්නේ නැහැ. ඔහු තුනුරුවන් ගැන පැහැදීමක් නැහැ. ඔහුට හිත හදාගන්න ධර්මයේ ඔහු අහලා නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරක් නැහැ. ඔහුට තියෙන එකම දේ අඬනවා, වැළපෙනවා, විලාප නගන, ඔළුවට ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා. ඒකෙන් සතුටු වෙන්නේ ඔහුගේ හතුර විතරයි කියන. ඔහුට ශෝකේ නැමැති හුල ගලවා ගන්න ඔහු දන්නේ නැහැ කිනෝ. රජතුමනි, ඒ නිසා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න, ඔබ නිතර ධර්මය අහන්න, ඔබ තෙරුවන් සරණ පිහිටන්, ධර්මයේ තුලින් ඔබ ජීවිතේ දකින්න කියනවා, ධර්මයේ ගලපලා බලන්න කියනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ලෙඩවීම ඉදිරියේ, මරණය ඉදිරියේ, ෂේවෙන දේවල් ෂේවීම ඉදිරියේ, නැසෙන දේවල් නැසීම ඉදිරියේ, ඔහු අටලෝ දහම ඉදිරියේ අකම්පිතව ලාභාලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා, මේ අටලෝ දහම ඉදිරියේම චිත්තං යස්සන කම්පති. ඔහු ආර්ය ශ්‍රාවකේ, ඔහු ශ්‍රුතවත් කෙනෙක්, ධර්මයේ දන්න කෙනෙක්. ඒ නිසා ඔහුගේ හිත චිත්තං යස්සන කම්පති, ඔහුගේ හිත කම්පාවට පත් වෙන්නේ. ඒ නිසා ඔහු අටලෝ දහම ඉදිරියේ අකම්පිත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔහුගේ හතුරන්ට සතුටු වෙන දෙයක්වත් නැහැ, මිතුරු දුක් වෙන්නෙත් නැහැ, ඔහු කලාන්ත වෙන්නෙත් නැහැ. ඔහු ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන කෙනෙක් කියනවා. ඒ නිසා රජතුමනි, ශෝකේ නැමැති හුල දැන් මුණ්ඩ කියන රජුරවන්ට තමන්ගේ දේවියගේ වියෝව නිසා, තමන්ගේ බොහොම ප්‍රියමනාප තමන්ගේ බිසවගේ වියෝව නිසා ශෝකේ නැමැති හුල පපුවට ඇනගෙන ඒ දේවිය ගැන සිහි කර කර අඬා වැළපෙන කෙනෙක්. ඒ නිසා රජතුමනි, ඔබ ධර්මයේ හිතන්, මේ ලෝක ධර්මතාවයේ සිහි කළා, ශෝකේ නැමැති හුල ඔබම ඔබේ පපුවෙන් ගලවලා ඉවත් කරගන්න කියලා නාරද මහරහතන් වහන්සේ

ආදාහනය කරන්න. මොකද කලින් ලෑස්තිවුණේ ඕකට නෙමෙයි, කලින් ලෑස්තිවුණේ තෙල් දෙනක බහා තියාගෙන හැමදාම බල බල අනේ මගේ දේවිය අනේ මගේ දේවිය කියලා අර මැරිච්ච මලකුණ දිහා බල බලා දුක්කෙවි හැමදාම අඩා අඩා ඉන්න තමයි හිතුවේ. දැන් බලන්න ඔබ සමහර වෙලාවට මිනිස්සු දුක්ුණාම අඬනකොට මලගේක ගැන හිතන් මිනිස්සු අඬනවා, කෑ ගහනවා, මිනිහ බදා ගන්නවා, වැළපෙනවා, දාලයන් දීපෝ කියනවා, මිනිහ ගිනියන අයට බනිනවා. හැබැයි ඒ තුල ධර්මයේ දන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් හිටියෝ ඔහු විතරයි මේ දේ ගැන ධර්මානුකූලව කතා කරන්නේ. ඔබ නිකන් සාමාන්‍ය සරල දෙයක් හිතා කෙනෙක් දුක් වෙනකොට දුකට පෝර දාන්න අයිනේ වැඩි. අනේ ඇයි මෙහෙම වුණේ, අනේ බලන්න හොඳට හිටපු කෙනා නේද කියලා තවත් අවුස්සනවා. එහෙම අවුස්සලා ඒ කෙනාට මේකයි ලෝක ස්වභාවය, මේකයි අනිත්‍ය, මේකයි ධර්මතාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ওই ධර්මයේ නේද? අපි කාටවත් මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? එහෙම යථාර්ථයක් ධර්මයේ ගැන ධර්මයේ තුලින් කතා කරලා කෙනෙක්ව ධර්මයකට යොමු කරගන්න කතා හිතhari හදන විදිහට ධර්මයක් කතා වෙනවා නම් ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් විතරයි. නමුත් අපිට සමාජය තුල වැඩිපුරම දකින්න ලැබෙන්නේ අශ්‍රුතවත් පුතඥයන්. ඒ අය හිතනවා ගිහිල්ලා තමනුත් අර ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ වැඩිපුර ඇනුවොත් අන්න හරි කියලා හිතනවා. දැන් සමහරු මලගෙවල් වල ගිහිල්ලත් බලන්නේ නිකන් අඬනවද කියලා. ගෙවල් වල ඇවිල්ලත් කියන්නේ ඒ ගෙදර මිනිස්සු නම් නිකන් ඇඬුවේ නෑ, නිකන් උන්ට ගානක් නෑ වගේ කියනවා. වැඩිපුර හූ තියනවා නම් තමයි අන්න වැඩිපුර ආදරේ කියලා හිතන්නේ සමහරු. ඒ ආදරේ නෙමෙයි නොදැනුවත්කම, අවබෝධයක් නැතිකම. ජීවිතය ගැන අවබෝධයක් නැතිකම නිසා තමයි ඒ පුතඥකම, ඒ අන්ධබාල පුතඥකම. ඒ නිසා ඔබ යථාර්ථයේ තුලින් ධර්මයේ තුලින් ඔබ හිතන් මේ කාරණා පහ දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් ලෝකෙ වෙනස් කරන්න බෑ කියනවා. හැමදාම ඔබ ලෝකයේ දිහා නිතර සිහි කරන්න, අපි කවුරුත් වයසට යන. ඒක වළක්වන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. අපි ලෙඩ වෙනවා. ඒ ලෙඩවීම වළක්වන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කොහෙවත් නැහැ. ඔබ ඔබේ ශරීරය ගැන හිතන මට තියෙන්නේ වයසට යන ශරීරයක්. මට තියෙන්නේ ලෙඩ රෝගවලට ගුහාවක් වගේ ලෙඩ වෙන ශරීරයක්. මරණය කියන එක කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට මා කරයිද දන්නේ නැහැ. ඒ නිසා මව් කුසී මැරෙනවා. බලන්න කොච්චරනම් අවුරුද්දකට ලෝකේ දරුවෝ මව් කුසවල් ඇතුලේ මැරෙනවද කියලා. දරුවෝ උපදින්න ගිහිල්ලා කොච්චර මැරෙනවද? උපදින්න ගිහිල්ලා අම්මලත් මැරෙනවා, දරුවොත් මැරෙනවා. සමහර දරුවෝ උපදිනකොටම ලැබෙන්නේ එක්කෝ මැරිච්ච මල දරුවෙක් තමයි එළියට එන්නේ මව් කුස ඇතුලේම මැරිලා. එක්කෝ අම්මලා කිරි දිදී ඉන්නේ නැද්දි අර කිරි ටික පිට උගුර ගිහිල්ලා සමහරලාට ඒක හිර වෙලා උගුර හිර වෙලා මැරෙන දරුවෝ ඉන්නවා. ඒ වගේ පුංචි වයසේ සෙල්ලම් කරන වයසේ මැරෙනවා, ළමා වයසේ මැරෙනවා, තරුණ කාලේ මැරෙනවා, මැදි වයසේ මැරෙනවා. මරණයට වයස භේදයක් නැහැ. මැරෙන්න තැනක් නොතැනක් නැහැ. ඒ නිසා අපි මේ ජීවත් වෙනවා කියන්නේ අවුරුදු 50ක් 60ක් 70ක් ජීවත් වෙනවා කියන්නේ කොයි තරම්නම් අනතුරු වලින් බේරි බේරිද මේ ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මරණ සතිය වඩන කෙනා ඉහළට ගත්ත හුස්ම පොද පහළට හෙලන්න පෙර මම මැරෙන්න පුළුවන් කියලා හිතන්න කියනවා. කටට ගත්ත බත් ටික අනලා ගිල ගන්න පෙර මගේ මරණේ වෙන්න පුළුවන් කියලා හිතන්. මරණේ කියන එක කවදා කොතන කොයි මොහොතේ අපි කරා එනවද දන්නේ. ඒ නිසා අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ එතන කවදා හෝ මළගෙවල් 10ක් මරණ සතිය වඩන කෙනා මරණේ ඉදිරියේ හිත හදාගන්න දක්ෂ වෙනවා. ඒ නිසා හැම වෙලෙම හිතන්න මරණේ කියන්නේ නියත දෙයක්. අපි ඉපදුනා නම් ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේවෙන් පැනලා යන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කොහෙවත් නැහැ. දෙවියෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් මාරයෙකුටවත් කිසිම ඍද්ධිමත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුටවත් කාටවත් ඒක වළක්වන්න පුළුවන් කෙනෙක් නැහැ. ඊළඟට ෂේ වෙන දේවල් ලෝකෙ නැසී වෙනසී යන දේවල් ඒවා එහෙම නවත්තන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කවුරුත් නැහැ. දැන් බලන්න ඉස්සර රජවරු හිටියා. අද පොළව හාරලවත් හොයන්න තියෙනවද? සිටුවරු ගැන අහලා සිටු මැදුරු තිබ්බා, මාලිගා තිබ්බා. අද පොළව හාරලවත් හොයන්නේ සමාල්ලාට පොඩි ගඩොල් කැටයක්. ඒක කොහේ හරි කැඩිච්ච වළං කෑල්ලක්. ඕවා තමයි මේ කැණීම් කළ හොයාගන්න. කොහේ හරි තිබ්බ එක්ක මුට්ටියක්, කොහේ හරි ගලක කොටපු මොකක් හරි ඒ වගේ ඉරි කෑල්ල. මේව දිහා බලලා මේ අතීත මේ හිටියා මෙහෙමයි හිටිය අවුරුදු දහස් ගණන් පැරණි මිනිස්සු මෙතන ඉඳලා තියෙන ඕවා හොයාගත්ත මිසක්
අද මහා පොළොව

0: ට පස්සෙලා ගිහිල්ල අතීත මුතුම් මිත්තු අපි වගේම මේ මහපොලොවට ආසකරපු ගෙවල් දොරවල් හදාගෙන ගොඩ නැගිලි හදාගෙන මාලිගා හදාගෙන සමහරු රත්තරණින් රන්රිදී මුතුමැණික් පරිහරණය කරනගෙන රන් පළඳනාවල් පැළඳගෙන රන් මිරි වැඩි සංගලවල් පාවිච්චි කරපු අය ඊළඟ රත්තරන් තැටි ආහාරගත් රජවරු ඉඳලා තියෙනවා. හැබැයි අද ඒ සියල් පස්සෙලා ගිහිල්ලා අද මහපොළොවේ තියෙන පස් ටිකක් විතරයි. පොළොව හාරගෙන ගියත් හොයාගන්න නැහැ. අද අපි මේ ජීවත් වෙන මේ ගෙවල් දොරවල් මේ ගොඩනැගිලි ඔබ දකින සුන්දර ලෝකය දියුණුයි කියලා දකින ලෝකෙ තව අවුරුදු 100ක් 200ක් යනකොට මේ සියල්ල පොළොවට පස් වෙලා ගිහිල්ලා සමාහයට මේ නගර කාන්තාර වෙන්න පුළුවන් අනාගතේ. මේවා සම්පූර්ණයෙන් ජන ශූන්‍ය ප්‍රදේශ වෙන්න පුළුවන්. කාලයකට ජනතාවගෙන් පිරිච්ච ප්‍රදේශ කාලයකට ලෝකෙ කාන්තාර වෙනවා. ඒවා ජන ශූන්‍ය වෙනවා. ස්වභාවික විපත් වලින් මේ සියල්ල නැසී වෙනසී යන්න පුළුවන්. ඒ නිසා නැසෙන දේවල් නැසී වෙනසී යනවා. ෂේ වෙන දේවල් ටික ටික ටික ටික ටික ටික ෂේ වෙනවා. දිරා යන දේවල් ටික ටික ටික ටික දිරාගෙන දිරාගෙන යනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපි ජීවත් වෙන්නේ එවැනි ලෝකෙක. ඒ නිසා මෙන්න මේ ලෝක ධර්මතාවයේ නිතර සිහි කරත් ඔය කරුණ පහ නිතර සිහි කරන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න පුළුවන් කියනවා. ඉතින් එහෙමනම් ඔබත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල එදා නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජුරවන්ට දේශනා කරපු මේ ධර්මය නිතර හිතන් බලන්න. මේ ලෝකේ මිනිස්සු අඳන්නේ වැළපෙන්නේ ඔය කාරණා නිසා නොවේද කියලා ඔබ බලන්න. මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ දුක්ඛාර සත්‍ය හැටියෙත්. ජාතිපි දුක්ඛ, ඉපදීම දුක්ඛ. මේක මේ සැපක් නෙමෙයි, ඉපදීමම දුක්ඛ. ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මේවත් එක්ක තමයි ජීවිතේ. අපි අඬනවා, වැළපෙනවා, දුක් විඳිනවා, ශෝක කරනවා, හෝල්ලනවා. මේ අටලෝ දහම ඉදිරියේ අකම්පිත හිතක් ඇතුව වාසය කරන්න නම් ඔබ ධර්මී ඉගෙන ගන්න, තෙරුවන් සරණ පිහිටන්, ඒ ධර්මී ජීවිතේ කරගෙන යථා ස්වභාවය අනිත්‍ය ධර්මී මෙනෙහි කරන්. ඒ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ ඉදිරියේ ලෝක ධර්මතාවයේ අවබෝධයෙන් දකින්න පුළුවන් නම් අන්න ඔබට ලෝධහම ඉදිරියේ අකම්පිත කෙනෙක් බවට පත් වෙනවා. ඒ පිණිස ඔබ හැම දිනාටම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකීක් වෙමින් ධර්මයේ ගැන ඇසූ පිරූ තැන් ඇතිව ධර්මානුකූලව දහම් මැසකින් ලෝකේ දකින්න ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරගන්න ඔබ හැම දිනාටම වාසනාවම ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන. එහෙමනම් පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පිං සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පිං අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පිං අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-8027-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති සියලු දානයන්

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වර්ගය.
1: සුදුල ගුවන්විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.

0: ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන් විදුලිය.
4: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යමකවන්.
1: සුදුල ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදුල ගුවන් විදුලිය.

0: ට තව කියා දෙනවා සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ ආනුභාවය කොයිතරම්ද වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක් ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා ඒ අතර අවසානයේ පින්වතුනි නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත්ව ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත්වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම. සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස සුවඳ මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබන් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන උතුම් බුදුගුණ සිහිපත් කරගෙන පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන්

සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සුත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුද්ගලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇතිවෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

0: පින්වති, දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන්විදුලි.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා ජාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහාසමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යම.
1: සොතිගල් කුවන් පෙතලියා.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය අරහන්ත වග්ගය
1: සුදුලගුවන් විදියේ සමගයි ඔබ රැඳී සිටි

පව් කිරීමෙන් තිරිසන් ආත්ම භාවයක උපන්න හොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවතී. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකිය.

පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යම්

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරන ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරන. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවන්
1: සිදිලගුවන් ගියේ සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පිංතුනි, ඔබට මාමේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කමකානිසංස. සිහියට නගාගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව, පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ පින්වතුනි? සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා, පින්වතුනි පැදකුණු කරලා, පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද, ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම. අවසානී පින්වතුනි, සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: ලොවේ තිස්සියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කිරිසිනාවන්ද?
1: සොතිර කුවන් පෙතලියා.

0: පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා ඇති. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකව.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදුල ගුවන් විදුලිය
2: සසර තනං වේ අපය

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යමකවත්.

0: ප්‍රාණඝාතාදී පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම යෙදවිය යුතුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවි වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තවද.

ලිපෙහි ගිනි මොලවන තෙක් කකුලුවා සැපයක් යයි සිතා සැලියෙහි ජල ක්‍රීඩා කළේය. ඒ සැබවින්ම රැවටීමකි. මේ වූ කලි තාවකාලික වූ කාමලෝකයෙහි සැපතට කදිම උදාහරණයකි. කම් රස විඳීමෙහි සදාකාලික සැපතක් කොයින්ද?

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

0: පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස් කරන අකුසලම රැස් කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය කුප්පවක්.
1: සුදිල ගුවන් පෙදලිය.
2: සුදිල ගුවන් විය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: ලොවේ තිස්සියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත් වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යම
1: සුදිල ගුවන් විදුලියයි.

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සිදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk

යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට සිදු වූ විපාකය. පෙර එක දවසක රේවත ස්වාමින් වහන්සේ ගංගා නදී තීරයේ සමවත් සුවයෙන් වැඩ සිටිනවා. මෙන්න මේ අවස්ථාවේ මේ ස්ථානයට එක්තරා ප්‍රේතියෙක් පැමිණෙනවා. මේ ප්‍රේතිය පැමිණිලා උන්වහන්සේගෙන් බීමට පැන් දෝතක් ඉල්ලනවා. පිංගතුනි, මේ ස්වාමින් වහන්සේ ප්‍රේතියගෙන් අහනවා, මේ තරම් සිහිල් දිය ගලාගෙන යන ගංගාවක් අසලම ඔබ ඉඳ ඒ ගංගාවෙන්ම පැම්බොන්න පහසුකම තිබියදී ඇයි මගෙන් ඔබ පැන් ඉල්ලන්නේ කියලා. එවිට පින්වතුනි මේ ප්‍රීතිය පිළිතුරු දෙනවා, අනේ ස්වාමීනි, මේ ගඟේ ගලාගෙන යන ජලධාරාව මම පැන් ටිකක් අරගෙන බොන්න ගත්තාම ඒව සේරම මට ලේ බවට පත් වෙලා පේනවා. ලේ බවට පත් වෙනවා. එනිසා ස්වාමීනි, මට පැන් දෝතක් දෙන්න, දියපිපාසාව සංසිඳුවා ගන්නට කියලා. පින්වතුනි, රේවත හාමුදුරුවෝ ඇයගෙන්ම විමසන්නට වුණා, මේ කාරණාව මෙහෙම වීමට කුමක්ද සිදු වුන හේතුව කියලා. මෙය මනුලොව ඉපදිලා ඉන්න කාලේ මගේ පුතා පින්වතුනි උත්තර කියලා පුතෙක් සිටියා. මේ උත්තර කියන පුතා හරිම සද්ධාවන්තයි. එක දවසක් කච්චායන ස්වාමින් වහන්සේට ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙනවා. මෙන්න මේ දන් දෙන අවස්ථාවේ මේ පුතාගේ මව මසුරුකමින් ලෝභකමින් පුතාට බැනවදින්නට වුණා. ඔය මහාන බමුණන්ට දන් දෙන්න එපා. දන් දීමෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා නොයෙක් කරුණු කීවා. ඒව පුතා අහන්නේ නැතුව කච්චායන හාමුදුරුවන්ට ගෞරවාන්විත වූ සිතින් යුතුව දන් පූජා කළා. අම්මගේ වචනේ අහපු නැති නිසා ඇය ශාප කරනවා. ඔබ ඔය දීපු දාණය පරලොවදී ඔබට ලේ බවට පත් වේවා කියලා. පින් උතුණි, එක පුතාට නෙවෙයි එකතු වුණේ. අම්මා මිය පරලොව ගිහින් ප්‍රේත ලෝකයේ කිපුදුනා ප්‍රේතියක් බවට පත් වෙලා ආහාර අනුභවයක් ලබා ගන්න බෑ. ලැබෙන හැමදේම, දකින හැමදේම පින්වතුනි ලේ බවට පත් වෙලා පේන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් අවබෝධ කරගන්න, කෙනෙක් සිදු කරන පින්කම අවතක් සේරුවෙන් දකින්නට එපා. ඒ කරන පින්කම බාල විදිහට කිරීමට උපදෙස් ලබා දෙන්නට එපා. ඒ කරන පින්කම වැළක්වීමට ඔබ කටයුතු සිදු කරන්නට එපා. පින්වතුනේ විට ඔබට එහි පාපී ක්‍රියාවේ මහා ආදීනව ඔබේ පිටුපසින් ගමන් කරනවා. එනිසා මේ පුංචි බණපදයේ ජීවිතයට එකතු කරගන්න. ජීවිතයට එකතු කරගෙන පින්දහම් සිදු කරන්න, මනස එක අරමුණක තියාගෙන ලස්සනට පින්කම් සිදු කරලා මේ සාංසාරික භව ගමන කෙටි කරගෙන උතුම් නිවනට මඟ සාදා ගන්න.

0: നൊപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമീ പമാവ് നൊസലക്കിൽ മരണയട്ട് കറുണുവാൻമീ എഹയിൻ പിങ്വത്ത് നൊപ്പമാ ഊവോ നൊമെറി പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദ വർക്ക
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට

0: Kepulauan Petronila.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතා. තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වය. ධම්මපදය යම්කවා
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පව් කිරීමෙන් තිරිසන් ආත්ම භාවයක උපන්න හොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවතී. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත න

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

සතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

जिंदगी की महफिल, महफिल में हम अकेले, दामन को कोई चूमे, जुल्फ

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
0: සුදුල

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතර අපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය උප්පවග්ග
1: මල් පූජාවේ ආනිසංස පින්වතුනි පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන්සුව ලැබීමට ඒ පින හේතු වුන බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරු උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නෑ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දිව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි 500 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකි බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකි බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දිවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දිවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබිලා තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත් ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හීම පින්වතුනි අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍රවීම. උසස් කීර්ති ප්‍රසංසා ඇත්තෙකු බවට පත්වීම. සෑම කල්හීම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම. සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබන් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන උතුම් බුදුගුණ සිහිපත් කරගෙන පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: ප්‍රාණඝාතාදී පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවට පරලොවට

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය
1: ඊවං
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

කකුලුවා සැපයක් යයි සිතා සැලියෙහි ජල ක්‍රීඩා කළේය. ඒ සැබවින්ම රැවටීමකි. මේ වූ කලි තාවකාලික වූ කාමලෝකයෙහි සැපතට කදිම උදාහරණයකි. කම් රස විඳීමෙහි

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවල්
1: සොතිර කුවන් පෙතලියා.

0: යාළුවනේ දිනපතා පස්සු රුපහේ සිට පස්සු රුහය දක්වා පුංචි ඔබවැන්නේ සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී සිටින්නේ
1: සුදුල ගුවන් විදුලියේ මතු දින ලොව දිනන පුංචි අපි ළමා වැඩසටහන සමගයි.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය අරහං
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සෙත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සෙත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධවන්නේය.
1: කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න, ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුවෝ එක දවසක් සමවත් සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදු සසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනින් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව බොහෝමයක් බලපාන බව.
2: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළවෝ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදිල ගුවන් විදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් විදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි.

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sadahasitin yuttava sakas karagattavu pūjā dravyan buddha peraherin budu buddha sandaha chaiti rājānan vahanseṭa bodhin vahanseṭa buddha patimā vahanse abiyasa aṭavisi budurajānan vahanseḷā අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා විත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

Sang ජයසුමයිහං හැම දිනාම මා කීවාට පසුව මෙහිම කියන්න.

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන්පස බෙහෙත් බඩු ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දෙනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්ගුදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්.
1: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පිං කමකානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක් ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින් ඔබේම දායකත්වයෙන් ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දිව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කර ගැනීමේ නූන ප්‍රඥාව අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. ඒ වගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නාලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්. තිනකුයි දායක කියන හාමුදුරුව මේට කල්ප 91කට පෙර 16ක් ඉපදිලා, 16ක් ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝ

0: මොනවාද කියලා ඔබ දන්නවද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙවි මනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, මුරුල්ක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පනන සද්ධාවෙන් කරපු මේ පින්කම ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුලින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවනම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරලා තිබෙනවනම්, සිත සකස් කරගෙන, සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කම ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

0: පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය අරහන්ත වග.
1: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සිදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සංගීතයේ මහා සම්ප්‍රදායන් දෙකක් පවතිනවා. ඒක ඔබ හොඳටම දන්නා කාරණාවක්. පෙරදිග සංගීතය සහ බටහිර සංගීතය. පෙරදිග සංගීතයට ඇලුම් කරන ඔබ අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාව ගරු කරන පිරිසක් බවට පත්ව සිටින බව අපි සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම සුදුළු ගංගුදලි ඔස්සේ පෙරදිග සංගීතයට සාධාරණ ඉෂ්ට සිද්ධ කරමින් තමයි ගීත ප්‍රචාරය කරන්නේ. මා මේ මොහොතේ ඔබට සඳහන් කරන්න යන්නේ මේ පෙරදිග සංගීතයේදී විශේෂයෙන්ම භාවිත කරන වාදන භාණ්ඩ පහක් පිළිබඳව අපේ පැරණි පොත්පත්වල පැරණි අදුරන් සඳහන් කරලා තිබෙනවා. ඔබ අහලා තියෙන ඕනේ පංචතූර්ය නාදය. අන්නේ පංචතූර්ය නාදයට අයත් සංගීත භාණ්ඩ පහ පිළිබඳව ඔබට සඳහන් කරන්නයි මම මේ මොහොතේ සූදානම් වන්නේ. සුභාවිත ගී රස විඳිමු වැඩසටහනින්. මෙන්න පංචතූර්ය නාදයට අයත් සංගීත භාණ්ඩ. ආතත, ඒ කියන්නේ අතින් වයන, අතින් වාදනය කරන බෙරය. විතත, කෝටුවකින් වාදනය කරන බෙරය. විතතාතත, ඒ දෙකේම එකතුව අතින් සහ කෝටුවකින් වාදනය කරන බෙරයක් ලබානක් අපිට සඳහන් කරන්න පුළුවන්. ඝන, ලෝහයෙන් හෝ ලී භාණ්ඩ වලින් හදපු සංගීත භාණ්ඩයක්. සුසිර, පිඹීමෙන් හඬ උපදවන සංගීත භාණ්ඩයක්. පංචතූර්ය නාදයට අයිති වෙන්නේ ආතත, විතත, විතතාතත, ඝන, සුසිර කියන මෙන්න මේ සංගීත භාණ්ඩ පහ බව අපි ඔබට මේ මොහොතෙහි සිහිපත් කර සිටින්නට කැමැතියි.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

හොඳයි චිත්‍රපට ගීතයක් අහන්න අපි මේ වෙලාවේ සූදානම් වෙනවා 1975 වර්ෂයේ අප්‍රේල් 4 වෙනිදා තරංගා සිංහල චිත්‍රපටිය තිරගත වුණා එහි සුන්දර ලස්සන ගීතයක් තමයි තෝරා ගත්තේ මේ තරංගා චිත්‍රපටියේ කතාව දෙබස් නිෂ්පාදනය සේන දයානන්දයන් සිදු කළ අතර තිර රචනය අධ්‍යක්ෂණය සිද්ධ කළේ සුමිත් අමරසිංහ මහත්මයා සංගීතය අධ්‍යක්ෂණය කළේ ජස්ටින් ටොරින්ටන් අබේවර්ධන මහත්මයා ගීතන නිර්මාණය කළේ WD අමරදේව සූරීන් ගීත ප්‍රබන්ධ සිද්ධ කළා මහාචාර්ය සුනිල් ආර්යරත්න ධර්මශ්‍රී ගමගේ සිරිල් රත්නවීර කියන අපේ ශිල්පීන් මේ ගීතය ගායනා කළේ එදා එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියා සමග ශ්‍රීමති තිලකරත්න ශිල්පිනිය ඇතරම දයබ රසණනි අපි මේ ගීතයේ මුල් ගීතය ඔබ වෙනුවෙන් ප්‍රචාරය කිරීමට උත්සාහ ගත්තා නමුත් එහි තිබෙන අපහැදිලිතා ඒ වගේම ඔබේ ශ්‍රවණයට බාධා සිද්ධ වෙන නිසා ඒ මුල් ගීතය අපිට ප්‍රචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ කනගාටු වෙනවා ඒ පිළිබඳව අපි මේ ගීතය නව සංගීතය අනුව ගායනා කරනු ලබනවා මෑත යුගයේදී ඒ ගීතය තමයි මේ ඔබේ සවන්පත් අතරට දැන් ගුණට නැංවෙන්නේ තරංගා චිත්‍රපටියෙන්

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පිළින්දවත් චපදානයට අනුව ඔබට තවත් වටින පින්කම කානිසංස කියා දෙන්නට සූදානම් වෙනවා. දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පින්වතුනි විපාක හයක් පිළිබඳව කතා වෙනවා. ඔබේ ජීවිතයෙන් මේ උතුම් පූජාව සිදු කරගෙන තිබෙනවද? අප්‍රමාණව ඔබ පූජා කරලති පින්වතුනි. බලන්නෙහි ආනිසංස සමුදාය කොයිතරම් වටිනවද කියන. රන්වන් පැහැයක් ඇත්තෙකු වීම, රජස් නැත්තෙකු වීම, ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තෙකු වීම, තේජස් ඇත්තෙක් වීම, සිනිඳු සිරුරක් ඇත්තෙකු වීම, සිරුරේ කුණු නොවැළීම, මෙන්න මේ කියන උතුම් විපාක හය ලැබෙන්නේ පින්වතුනි දියපිස්නා වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස වශයෙන්.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: ලිපෙහි ගිනි මොලවන තෙක් කකුලුවා සැපයක් යයි සිතා සැලියෙහි ජල ක්‍රීඩා කළේය. ඒ සැබවින්ම රැවටීමකි. මේ වූ කලි තාවකාලික වූ කාමලෝකයෙහි සැපතට කදිම උදාහරණයකි. කම් රස විඳීමෙහි සදාකාලික සැපතක්
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලෙවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොව
1: සුතිලුවන්විතලිය
0: සැප
1: සම්පතින කීර්තිය
0: උදා කර
1: රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රෛලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි මහානිසංසදායකයි මහා බලගතුයි. සදහැවත් පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.
2: නමෝ තස්

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද!
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා කියන දේ කරනවා මා කිසිවකට බියවන්නේ නැහැ මරණයේ ඉදිරියේ සැලීමක් නැහැ මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි නිර්භයයි ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන් මගේ ජීවිතය දැන් ඉතාම සරලයි මගේ අඩුපාඩුකම් මට පේනවා කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන් මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා ඇයි මේ තරහ එන්නේ දැන් මට හේතු වෙන දේත් පේනවා නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා ක්‍රෝධය දැඩි බව කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන් දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා හීනමානයක් එන විට මාය දන්නවා උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා මා මට යටත් නෑ මගේ සිත දැන් නිදහස් මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන් ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන් මා තුල ධර්මයේ ජීවමානයි දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි මා දැන් සමූහයකට අයිති තෙරුවනම මා තුල ජීවමානයි මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන ගැලවිලා යන්න අමුතු තැනක් නෑ සොයාගෙන යන්න වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ රාගය ద్వේෂය මෝහය මා තුලම එන ස්වාභාවික දේවල් ඒ ගැන මම දැන් දැනුවත් මට සිහිනුවන තියෙනවා මා කිසිවකට වහල්වන්නේ නෑ මා කිසිවකට වහල්වන්නේ නෑ දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක් අද ඒ උතුම් ධර්මය කාලයේ වැලි තලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහා පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය.
1: පින්වතුනි, ඔබේ ජීවිතයෙන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම, පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින්, යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා. අන්න ඒ පිදූ පිනෙන් කල්ප 91,000ක් දුගතියකට ගියේ නෑ කියලා සඳහන් වෙනවා. ඒ වගේම පින්වතුනි, පනාදිදායක හිමි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට තමන්ගේ පාදේ දාගෙන ඉන්න පාවහන් යුගල එවෙලේම ගලවලා පූජා කරනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැළඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන, සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා, දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. ඒ වගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රන්සිවිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍රගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්න.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැට නමකි.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසමපන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළ සේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.